මෙතනද තබිරසි හවබම් දිව්‍ය සොලි දෙවියන් දසක්වා රතන් කුමාරලුතු මොන සිරියෙන්වා ලයිසොලි සයම සගලුන් ජම්බා තවුසල් හයිබා පිනා හයිබදී නංනි නංගේ කල්ලබනු සිගි ලංලානා පුන්සින් බිරෝ තෝල පිනනායිබෝ